0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me arambavanne SBS Kwan Vidulie Sinhala Sevayai. Kwan Vidulien Antarjalien saha Jankama Durakathanen.
2: අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි හමු වෙන්නේ මේ මාසේ 19 වෙනිදා අඟහරුවාදා උදේ 11ට SBS සිංහල සේවයත් එක්ක. අද ලාංකික සිංහල ජනතාවට සුවිශේෂී දවසක්. ශ්‍රී ලංකාවේ පිළිලයක් වුණු වේලපිළ ප්‍රභාකරන් නායකත්වයක් දුන්නු කුරිරු ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව නිදහස ලබලා දවසර 17ක් මේ වෙද්දි ගත වෙලා තියෙනවා. නිර්භිත රණවිරුවන් දහස් ගණනක් මේ නිදහස ලබා ගැනීම සඳහා කැප කැප වුණා. ඒ වගේම තමන්ගේ ජීවිතය පූජා කරා. ඉතින් ඔවුන්ගේ ලේවලින් තමයි අද අපි මේ වෙද්දි ඉන්නේ, හුස්ම ගන්න. ඉතින් ඒ වගේ මේ වකවානුවේ නිසි නායකත්වයකුත් ලංකාවේ තිබුණා අනිවාර්යෙන්ම. කොහොම වුණත් තවමත් මේ ත්‍රස්තවාදයේ විවිධ මුහුණුවරවලින් විවිධ රටවල ඉන්නවා. නමුත් නිසි නායකත්වයක් නැති කමක් තමයි අපිට දකින්න අහන්න තියෙන්නේ. මේ සියලු කරුණු කාරණා නිසා මේ සුවිශේෂී වසර 17ක් ගතවීම ගැන අපි විශේෂාංගයක් ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහන අතරතුරදී. අද SBS සිංහල වැඩසටහන ඔබට ගෙනෙන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලියේ මැදිරි සංකීර්ණයේ සිට. වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුරිංගා ජාතියේ කැමරිගල් ජනතාවට ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සිළුම ඇබොරිජිනල් සහ ටොර සමුද්‍ර සන්ධි දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විධායක නිෂ්පාදක කස්සප සේනරත් සමගින් නිෂ්පාදක දිනේෂ් ලියනගේ. වැඩසටහන ඔබට ගේන මම නිපුණ තුරන්ගොඩ. එමනම් පෙළ ගැස්ම ගැන කතා බහ කරොත් සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාව වගේම ලෝකෙන් වාර්තා වෙන උණුසුම් තොරතුරුත් එක්ක අපේ SBS සිංහල පුවත් විකාශය තමයි මුලින්ම ඔබට කියන්නේ. ඒ සඳහා අපේ නිෂ්පාදක දිනේෂ් අද දවසේදී සූදානම්. ඉන් අනතුරුව අපි කාලීන විග්‍රහයට යනවා. අපි දන්නවා පහුගිය සති ඔස්ට්‍රේලියාවේ අයවැය ප්‍රකාශයට පත් වුණා, පිළිතුරු අයවැයත් ප්‍රකාශයට පත් වුණා. කොහොම වුණත් මෙවර අයවැය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දුර්වලම අයවැයක් විදිහට තමයි දකින්න තියෙන්නේ. වෙනසක් පෙන්නුවත් වෙනසක් නොවුණු අයවැයක් කියන්න පුළුවන්. කොමුණත් විරෝධතා සහ චෝදනා සියල්ලක් මැද වත්මන් රජය තමන්ගේ ස්ථාවරත්වය ආරක්ෂා කරන්න ලොකු උත්සාහයකුත් ගන්නවා. අපි කාලීන තොරතුරු විග්‍රහයෙන් මේ ගැන ගැඹුරින් තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. මම කලිනුත් කිව්වා ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදයේ පරාජය කරලා වසර 17ක් ගත වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික රණවිරු අනුස්මරණ උත්සවය අද බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම සිද්ධ වෙනවා. ඉතින් මේ දවසට සමගාමීව අපි ඔබට අද සුවිශේෂී විශේෂාංගයක් ගේන බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව කැන්බරා නුවර අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණා. ඉතින් මේ අවුරුදු උත්සවයට SBS සිංහල සේවයටත් ආරාධනා ලැබුණා. අපි මේ අතරතුරේදී මේ ඔස්ට්‍රේලියාවේ ඉපදුණු සහ හැදුණු වැදුණු අපේ දරුවන්ගේ අපේ අලුත් අවුරුදු සැමරුම දැනෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න කල්පනා කරා. ඉතින් ඔවුන්ගේ අදහස් අපි ඔබට ගේන බලාපොරොත්තු වෙනවා වැඩසටහන මැද භාගයේදී. රැඳිස්ටින කියලා ආරාධනා කරනවා දහවල් 12 වනතුරු අපිත් එක්ක. අද වැඩසටහන අවසාන භාගයේදී අපි සූදානම් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී ඔබට වැදගත් වෙන තොරතුරු ගේන ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයට යන්න. ඔස්ට්‍රේලියාවේ ෆ්ලූ සීසන් එකට කොහොමද සූදානම් වෙන්නේ කියලා ඔබව දැනුවත් කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් යනවා දවසේ ප්‍රවෘත්ති විකාශයට. ප්‍රවෘත්ති ප්‍රකාශය අද ඔබට ගේන්නේ දිනේෂ් ලියනගේ. අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ අයවැය ගැන පක්ෂ විපක්ෂ අදහස් වගේම ඔස්ට්‍රේලියානුවන්ගේ අදහස් උදහස් දැනගන්න හැකියාව තියෙනවා.
3: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම දිනේෂ් ලියනගේ. ප්‍රථමයෙන් සිරස්තල. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා නොමැති සංක්‍රමණිකයන්ගේ සුබසාධන ප්‍රතිලාභ සීමා කිරීමේ ලිබරල් පක්ෂ යෝජනාවට පක්ෂය තුලින්ම විරෝධතාවක්. මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් සිදුකිරීමට දුම්කොළ සමාගම් උත්සාහ දරන බවට චෝදනා එල්ලවේ. First Nations Voice to Parliament ජනමත විචාරණයේදී පැවති ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සමාලෝචනයක් සිදු කරන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පවසයි. අද දිනේදී ඉරානයට එරෙහිව දියත් කිරීමට සූදානම් කර තිබූ ප්‍රහාරය තාවකාලිකව නවතා දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් විමසීමට නව අතුරු කමිටුව තීරණය කරයි. දැන් පුවත් සවිස්තරව. ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ඇති නමුත් පුරවැසිභාවයේ ලබා නොමැති සංක්‍රමණිකයන්ගේ සුබසාධන ප්‍රතිලාභ සීමා කිරීමේ ලිබරල් පක්ෂ යෝජනාවක් මේවන විට දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයේ ලබා නොගත් ස්ථිර පදිංචිකරුවන්ට රජයේ ආධාර සහ ආබාධිත පුද්ගලයන් සඳහා ලැබෙන සහන දීමනා ලබා ගැනීමට නම් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයේ ලබා තිබිය යුතු බවට විපක්ෂ නායක ඇන්ගස් ටේලර් පවසනවා. කෙසේ වෙතත් මේ යෝජනාව සංක්‍රමණික ප්‍රජාවන්ට අසාධාරණ තත්ත්වයක් ඇති කරන බවට ලිබරල් පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් විවේචන එල්ල වෙමින් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ඉතිහාසය සාර්ථක වී ඇත්තේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කැප වූ සංක්‍රමණිකයන් හේතුවෙන් බව විපක්ෂ නායක ඇන්ගස් ටේලර් පවසා සිටිනවා.
4: I don't think this causes harm with those. I grew up in one of the greatest immigrant towns in Australia. I grew up in Cooma. After the Second World War, we saw a wave of thousands and thousands and thousands of immigrants coming to that town to work on the Snowy Mountains scheme. But these people committed to our country, and we committed to them. That is the picture of immigration that has worked for this country. It's why we are one of the greatest immigrant nations on earth, and we are deeply committed to that model.
3: දුම්කොළ සමාගම් විසින් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට බලපෑම් සිදු කිරීම වැළැක්වීමට තවත් දැඩි ආරක්ෂණ ක්‍රියාමාර්ග

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: Starting a new life in Australia isn't easy.
3: A lot of companies have rejected me.
4: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
2: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
5: පිළිබඳව විශේෂ සමාලෝචනයක් සිදු කිරීමට තමන් බලාපොරොත්තු වන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තග්‍රාමාත්‍ය පීටර් මෙලිනොස්කස් පැවසුවා. දැන් විදෙස් පුවතක්. අද දිනේ ඉරානයට එරෙහිව දියත් කිරීමට සූදානම් කර තිබූ ප්‍රහාර තාවකාලිකව නවතා දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ගල්ෆ් කලාපීය රාජ්‍ය නායකින් තමන්ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මේ ප්‍රහාර මාලාව තාවකාලිකව නවතා දැමූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම ට්‍රුත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය නැංවීම සඳහා ක්‍රිකට් අතුරු කමිටුවක් පසුගියදා පත් කෙරුණා. ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මෙම කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් SLC reforms at srilankacricket.lk යන ඊමේල් ලිපිනයට ජූනි 5 වනදාට පෙර යොමු කරන ලෙස ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා. ප්‍රවෘත්ති මින් සමාප්තයි. SBS සිංහල සේවය ගෙනෙන දිනපතා පුවත්වලට සවන් දීමට SBS සිංහල අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: පසුගිය සතියේ ෆෙඩරල් අයවැයන් පසු ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමයේ අනාගතය පිළිබඳව වන තරඟය දිගටම තවමත් පවතිනවා. බදු සහ නිවාස සම්බන්ධයෙන් ලිබරල් සංධානය තමන්ගේම නිර්භීත ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති අතර ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා නෙගටිව් ගියරින් කැපිටල් ගේන්ස් සහ ට්‍රස්ට් කෙරෙහි බලපාන වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. නමුත් නව මත විමසුම් දෙකකින් පෙනී ගොස් ඇත්තේ ෆෙඩරල් භාණ්ඩාගාරිකවරයාගේ ෆෙඩරල් අයවැය ඡන්දදායකින් විසින් දුර්වල ලෙස පිළිගෙන ඇති බවයි. ජිම් චාමර්ස් මේ සම්බන්ධයෙන් පවසන්නේ මතභේදාත්මක නිවාස බදු වෙනස්කම් වලින් දිගුකාලීන වාසි අත්වන බවයි. අද කාලින විග්‍රහයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන්. ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජිම් චාමර්ස් ඔහුගේ පසුවන ෆෙඩරල් අයවැයේ ශක්තිමත් බව පෙන්වීමට දැඩි මහන්සියක් දරන බව පෙනී යනවා. ඔහු කියා සිටින්නේ අනාගතය සඳහා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන් යම් දුෂ්කර තීරණ ගනිමින් මේ වන විට සිටින බවයි.
1: And we'll be in four cities in four days talking about a budget which is all about helping people through this global oil shock at the same time as we take some difficult decisions to reform our economy for the future.
0: මේ බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කොට ඇති අතර negative gearing, capital gains සහ ට්‍රස්ට් යන බදු ඒ සඳහා ඇතුළත් වනවා. එමෙන්ම ඔස්ට්‍රේලියානු රජයේ නිවාස අර්බුදය නිසා එහි සැපයුම පැත්තෙන් තවමත් ක්‍රියා කරන බවත් පෙන්වීමට දැඩි වෙහෙසක් දරනවා. ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් කියා සිටියේ ක්වීන්ස්ලන්ත වැසියන් සඳහා වන නිවාස සඳහා නිවේදනය කරන ගනුදෙනුව ගැන රජය ආඩම්බර වන බවයි. ක්වීන්ස්ලන්ත වැසියන් සඳහා අමතර නිවාස 50,000ක් සැපයීම මෙහි අරමුණ වනවා.
1: We are especially proud of the deal that we are announcing today on housing for Queenslanders. This deal means an extra 50,000 homes for Queenslanders. It means 20,000 plus for first home buyers in this state as well.
0: මේ අතර රජයේ නිවාස ඔස්ට්‍රේලියානු අනාගත අරමුදලට සම්බන්ධ සංවර්ධනයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඇඩිලේඩ්හි සංචාරයක නිරත වුණා. අයවැයින් ඉදිරිපත් කළ වෙනස්කම් පෙන්වමින් ඔහු පැවසුවේ ඔබට නෙගටිව්ලි ගියඩ් නිවසක් තිබේ නම් ඔබට තවමත් ඉදිරියට යා හැකි අතර ඔබේ අනාගත ධනය සඳහා වත්කමක් ආයෝජනය කිරීමට ඔබට උදව් වන බවයි. එසේම ඔබට අනාගතයේ ආයෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ අනිවාර්යෙන්ම නව නිවසක් විය යුතු බවත් අගමැතිවරයා කියා සිටියා.

0: So the changes that we put forward in the budget last Tuesday simply do this. If you have a negatively geared home, you can still continue. There are no changes in those arrangements. You can help to invest in an asset for yourself and your future wealth. But if you want to invest in the future, it needs to be a new home, so that as well as building up your assets and your wealth in future, you're building up the assets and wealth of the nation.
1: බදු ප්‍රතිසංස්කරණ සඳහා නිවැරදි ප්‍රවේශය ගන්නා බවට කම්කරු පක්ෂය අවධාරණය කරනවා. නවතම සංගණනයකින් හෙළිවැත්තේ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 52%ක් තමන් තත්ත්වේ වඩාත් නරකතට හැරෙනු ඇතැයි විශ්වාස කරන බවයි. 1993 වසරින් පසු ඔස්ට්‍රේලියානු ආර්ථිකයට බලපෑ නරකම අයවැය ලෙස ඔවුන් මෙය ශ්‍රේණිගත කර තිබෙනවා. මේ අතර රිසෝල්ව් මත විමසුමකින් ඇංගස් ටේලර් පළමුවරට ඇන්තනි ඇල්බනීසි අභිබවා ප්‍රිෆර්ඩ් ප්‍රයිම් මිනිස්ටර් බවට පත්ව ඇති බවත් වාර්තා වනවා.
2: This budget was an absolute stinker. And the Australian people agree that it was a stinker. I was out over the weekend and I heard it again and again.
1: ලිබරල් සංධානය සිය කනස්සල්ල මේ සම්බන්ධයෙන් පළකොට ඇති අතර ප්‍රාග්ධන ලාභ සඳහා බදු පැනවීම දැඩි කිරීම ඔස්සේ තම පළමු නිවාස තැන්පතුව සඳහා ඉදිරි කර ගැනීමට උත්සාහ කිරීමට කොටස්වල ආයෝජනය කරන තරුණයින්ට එය අවාසිදායක විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. ජේන් හියුම් නියෝජ්‍ය ලිබරල් නායිකාව වන අතර ජේන් හියුම් කියා සිටින්නේ වත්මන් ඔස්ට්‍රේලියානු රජය ඔස්ට්‍රේලියානුවන් විශ්වාස නොකරන බවයි. ඔවුන් ඔබේ පවුල් ව්‍යාපාරය පසුපස සහ ඔබේ ට්‍රස්ට් ෆන්ස් පසුපස හඹා යන බවත් ජේන් හියුම් පෙන්වා දෙනවා.
3: But this government doesn't trust Australians to do the right thing. And that's why they're coming after trusts. They're coming after your family business. They're coming after your family trust. And they're doing that because they think you're avoiding tax. But let's be honest, this is simply a death tax by stealth.
1: 2028 වසරේ ජූලි මාසයේ සිට අභිමත testamentary trust සඳහා අවම වශයෙන් 30%ක බදු අනුපාතයක් අදාළ වෙනවා. ඇතැම් ධනවත් පවුල් බදු වළක්වා ගැනීම සඳහා මෙම ව්‍යුහය භාවිත කර ඇති බවට රජය තර්ක කරනවා. ටෙස්ටිමෙන්ටරි ට්‍රස්ට් මගින් භාරකරුට අඩු ආන්තික බදු අනුපාතයක් සහිත පවුල් සාමාජිකින්ට ආදායම හෝ ප්‍රාග්ධනය යොමු කිරීමට ඉඩ ලබා දෙනවා. බොහෝ විට කැමැති පත්‍රවල භාවිත කරන ස්ථාවර ටෙස්ටිමෙන්ටරි ට්‍රස්ට් වෙනස්කම් වලින් නිදහස් කර ඇති බව භාණ්ඩාගාරිකවරයා පවසනවා. උරුමයන් හෝ උරුම වූ වත්කම් සඳහා බද්දක් නොමැති බවයි ඔහු කියා සිටින්නේ.
4: There are appropriate exemptions. You know, deceased estates, for example, are exempt. Existing discretionary testamentary trusts are exempt. Fixed trusts are exempt as well. And because that recognises that there are some legitimate purposes. Now, when it comes to some of the conjecture that we've seen in recent days, we need to remember, as we said yesterday, there's no tax on inheritances or inherited assets in the budget.
1: ඔස්ට්‍රේලියානු රජයේ බදු වෙනස්කම් අවලංගු කිරීමට ලිබරල් සංධානය පොරොන්දු වී ඇති අතර අයවැයට ප්‍රතිචාර වශයෙන් නව පියවර ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒවා අතර ප්‍රධාන වන්නේ ආදායම් බද්ධ උද්ධමනයට සුචිගත කිරීම වෙනවා. බදු ආපසු ගෙවීමේ සහතිකය සමග ඩොලර් 70,000ක ආදායමක් ඇති කෙනෙකුට උන් පළමු වසරේදී ඩොලර් 250ක් දෙවන වසරේදී ඩොලර් 500ක් ඊට පසු ඩොලර් 750ක් වශයෙන් හිමිවීම සිදුවනවා.
5: What we are proposing with the taxback guarantee is for a $70,000 earner, they would get someone on a $70,000 income, they'd get $250 in the first year, $500 in the second, $750 the third, $1,000 after that, and so on. And so on. Why? Because the government won't be able to take more of your money each year through income taxes. That's the taxback guarantee.
1: ලිබරල් සංධානය ඉතුරුම් සොයන එක් ක්ෂේත්‍රයක් වන්නේ ස්ථිර පදිංචිකරුවන්ට NDIS ඇතුළු සුබසාධක වැඩසටහන් 17ක ලයිස්තුවකට ප්‍රවේශ වීම වැළැක්වීමයි. නිවාස සඳහා ඉන්ටර්ජෙනරේෂනල් ඇක්සෙස් යන ගැටලුවට පිළිතුරු වශයෙන් සංක්‍රමණය කප්පාදු කිරීම ඇතුළත් වෙනවා. ශුද්ධ විදේශක සංක්‍රමණය සඳහා සීමාවන් පනවන අතර නිවාස නිම කිරීම සමග මෙය ක්‍රියාත්මක වන බව ඇංගස් ටේලර් කියා සිටිනවා.
5: What we've said is that we will link net overseas migration, a cap on net overseas migration to housing completions. That's what we've said. And each year, the housing minister, and our plan is for Andrew Bragg to be our housing minister, each year he will announce how many houses have been completed, and that will be used to set a cap on the number of migrants coming to the country. Now, the principle of this is very simple and it's very clear. If you don't have the houses, you can't have the people.
1: මෙම ප්‍රවේශයේ රජය ආර්ථික විද්‍යාඥයින් බහු සංස්කෘතික කණ්ඩායම් සහ ග්‍රීන්ස් පක්ෂය මගින් විවේචනය කොට තිබෙනවා. නිවාස ප්‍රකාශිකා බාබරා පොකොක් පවසන්නේ ග්‍රීන්ස් පක්ෂය තවමත් ඔවුන්ගේ ස්ථාවරය සලකා බලමින් සිටින බවයි. කැපිටල් ගේන්ස් ඩිස්කවුන්ට් සහ නෙගටිව් ගියරින් පිළිබඳ නීති සම්පාදනය අපට තවමත් දැකගත නොහැකි බව බාබරා පෙන්වා දෙනවා.
6: We're yet to see the legislation on the capital gains discount and negative gearing. And they are a baby step in the right direction. Unfortunately, they preserve benefits for very wealthy property investors. And there are a range of things that could have been done which would have limited that locking in of a benefit that's going mostly to baby boomers and really disadvantaging very young people. There are measures there that we heard evidence on this morning. And we'll be considering those, and we'll certainly be taking a very careful look at the legislation.
1: SBS News සඳහා ටී මිෂෙල් ඉදිරිපත් කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ඔබට ගෙනාවේ නිපුන දොඩංගොඩ.
7: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
8: One second, you're enjoying your first day off in forever. Then, mid-lunch, your phone buzzes. A window's been broken at home, and you're miles away. In one second, everything can change. That's why ADT offers security systems with 24/7 monitoring, with tech that helps first responders prioritize your emergency. And with the ADT Plus app, you can stay informed and in control of your home from virtually wherever you are. When every second counts, count on ADT. Visit ADT.com to learn more.
9: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
10: SBS Audio.
11: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා
12: කරන්න. SBS Chill.
13: SBS Pop Asia. Non-stop Asian pop.
14: Can you describe that feeling for people who haven't experienced it?
15: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
16: Far from the partisan politics.
17: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිතකිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්මින් SBS Audio app download කරගන්න.
18: sbs.com.au/audio.
19: පසුගිය මැයි 16 වෙනිදා බටහිර සිඩ්නි පෙන්ඩල් හිල්ස් ප්‍රදේශයේ මහජන උද්‍යානයකදී දෙමළ ප්‍රජා ස්මාරකයක් විවෘත කෙරුණා. දෙමළ අනන්‍යතාවයේ සංකේතයක් වන කාර්තිගෙයි පූ නැතහොත් නියගලා මලෙහි හැඩයෙන් මෙම ස්මාරකය නිර්මාණය කර තිබුණා. මේ විවෘත කිරීමේ උත්සවයට සිඩ්නි නුවර ජීවත් වන දෙමළ ප්‍රජා නියෝජිතයන් සහ දේශපාලඥයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මෙම ස්මාරකය ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයෙන් පීඩාවට පත් දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන දෙමළ ප්‍රජාවට සිය පසුබිම සිහිපත් කිරීමේ, පරාවර්තනය කිරීමේ සහ සාමූහික සැනසීමේ වැදගත්කම විදහා දැක්වීමේ අවස්ථාවක් බව උත්සව සංවිධායකයන් එහිදී පවසා සිටියා. පෙන්ඩල් හිල්ස් නගරයේ කම්බර්ලන්ඩ් නගර සභාවේ සහය ඇතිව මෙම ස්මාරකය ස්ථාපිත කරන ලද බව උත්සවයට සහභාගී වූ කම්බර්ලන්ඩ් නගර සභාවේ නගරාධිපතිනි ඕලා හැමෙට් කියා සිටියා. දෙමළ ප්‍රජාව සහ මියගිය අය එක්ව සමරීම සඳහා මෙම ස්මාරකය නිර්මාණය කිරීමට නගර සභාව සහය ලබා දුන් බව ඇය සඳහන් කළා. මෙම අනුස්මරණ ස්මාරක කමිටුව නියෝජනය කළ දුර්ගා ඕවන් සහ සිඩ්නි දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ජනා සිවරාමලිංගම්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. මෙහිදී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ විඳිතයන් ලෙස නාලයිනී ෂන්මුගරාජා, පිරෙයි කුමාරන් පෙන්පිරාසා සහ තුලසි සෙල්විරාසා තමන් මුහුණ දුන් දුෂ්කර අත්දැකීම් රැස්ව සිටි පිරිස සමග බෙදාගත්තා. මේ අවස්ථාවේදී අදහස් පළ කළ නිව සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී හියු මැක්ඩොමෙට් ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී දෙමළ ජනතාව මුහුණ දුන් දුක් වේදනා සඳහා යුක්තිය සෙහි කිරීම සහ පිළිගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කළා. නිව සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්තනි ඩී ඇඩම් උත්සවයේදී අදහස් පළ කරමින් සත්‍ය යුක්තිය මතකයේ සහ පිළිගැනීම සොයන ප්‍රජාවන්ට තමන් දිගටම සහාය ලබා දෙන බව ප්‍රකාශ කළා. හිටපු ඔස්ට්‍රේලියානු සෙනට් සභික ලීරා යනන්ද මෙම උත්සවයේදී අදහස් පළ කළ අතර ඇය දිගු කලක් දෙමළ ප්‍රජාව සමග සිටි බව සිහිපත් කළා. මානව හිමිකම් සහ ඓතිහාසික පිළිගැනීම වෙනුවෙන් කතා කිරීම වැදගත් බවත් ඇය සඳහන් කළා. ස්මාරකයේ නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ ගැටුම් පැවති මුල්ලි වයිකාල් වලින් ලබාගත් පස්ද තැන්පත් කර ඇති බව ස්මාරක සංවිධාන කමිටුව වෙනුවෙන් රජීවන් අදහස් දක්වමින් කියා සිටියා. උත්සවය අවසානයේ සහභාගී වී සිටි අය ස්මාරකයේ ඉදිරිපිට මල් තබමින් සිය ගෞරවය පුද කළ අයුරුත් දැකගත හැකි වුණා. මෙම ස්මාරකයේ විවෘත කිරීම පිළිබඳ සිය ස්ථාවරය දැනගැනීමට SBS දෙමළ සේවය කැන්බරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතා තිබුණා. ඒ පිළිබඳ ප්‍රතිචාර ලද විගසය ඔබ වෙත ගෙනීමට අප බලාපොරොත්තු වනවා. ඒ SBS දෙමළ සේවයේ රේසල් ගෙනා වාර්තාවක්. මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික රණවිරු දින සැමරුම් උත්සවය මැයි 19 වෙනිදා පස්වරු 3ට බතරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩිය SP කොහොන සඳහන් කළේ ගත වූ කාලවකවානුව තුළ මෙන්ම යුද්ධ සමයේදී රටේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් තම ජීවිත පුද කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන් වාර්ෂිකව සිහිපත් කර ජාතියේ ගෞරවය පුද කිරීමට මෙම සැමරුම් උත්සවය සංවිධාන කරන බවයි. පසුගිය වසරවල මෙන්ම මෙවරත් සාම්ප්‍රදායික ආකාරයෙන් සැමරුම පැවැත්වෙන අතර විශේෂ වෙනස්කම් කිහිපයක්ද ඊට එක් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළා. මෙවර සැමරුමේදී තම රට වෙනුවෙන් දිවිපිදු රණවිරු පවුල්වල සමාජිකයන්ට වැඩි වශයෙන් සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිටින ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වන අතර ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ටද සහභාගී වීමට විශේෂ අවස්ථාවක් ලබා දී ඇතැයිද ඔහු කියා සිටියා. රණවිරු දෙමව්පියන් 160 දෙනෙකුට විශේෂ ආරාධිත අමුත්තන් සමග රණවිරු ස්මාරකයේ වෙත ගොස් මල් කලඹ පූජා කිරීමට අවස්ථාව මෙම සැමරුමේදී සලසා දී ඇති බවද රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඒ වාර්තාව ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් ඇසුරෙනුයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සහ ශ්‍රී ලංකා හමුදා අතර 30 වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 වෙනිදායින් අවසන් වුණා. ඒ LTT සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔවුන්ගේ අවසන් කණ්ඩායම මුළුතෙව් නන්දිකඩාල් කලපුවේදී හමුදා වතින් ඝාතනය වීමෙන්. දශක 3ක යුද්ධයේදී දෙපාර්ශ්වයේම ජීවිත සහ දේපළ රැසක් අහිමි වූ අතර තවත් දහස් සංඛ්‍යාත පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ළමා සොල්දාදුවන් යොදා ගැනීම, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම, සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම හා සයනයිඩ් භාවිතා කර සියදිවි හානි කර ගැනීමට සිය සමාජිකයන් යොමු කිරීම වැනි ජාත්‍යන්තර යුද අපරාධ පිළිබඳ LTT සංවිධානයට චෝදනා එල්ල වනවා. මිට අමතරව ශ්‍රී ලංකා හමුදාවන් වෙතද යුදය පැවති සමයේ සිවිල් වැසියන් අතුරුදහන් කිරීම, පාසල්, රෝහල් සහ පල්ලි වෙත බෝම්බ හෙලීම සහ විශේෂයෙන්ම අවසන් අදියරේදී සිවිල් හා නිරායුධ වැසියන් සමූල ඝාතනය කිරීම ආදී යුද අපරාධ චෝදනා එල්ල වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් යුද්ධය අවසන් අදියරේදී දෙපාර්ශ්වය අතින් සිදු කෙරුණු යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදා තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර අදාළ පරීක්ෂණ සිවිල් දේශීය විමර්ශන යාන්ත්‍රණයක් හරහා පමණක් සිදු කරන බව දන්වා සිටියා. ශ්‍රී ලංකා මහා බැංකුව, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කටුනායක ගුවන්තොටුපළ, කොළොන්නාව තෙල්ගබඩාව, දළදා මාලිගාව, අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වැනි ආගමික ස්ථානවලට මෙන්ම ආර්ථික මර්මස්ථානවලටද ප්‍රහාර එල්ල කළ LTT සංවිධානය අවස්ථා ගණනාවකදී නිරායුධ ගම්වැසියන් විශාල සංඛ්‍යාවක්ද ඝාතනය කිරීමට කටයුතු කළා. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි හා ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක, විදේශමාත්‍ය ලක්ෂ්මන් කදිරගාම ඇතුළු දේශපාලන නායකයන් රැසකගේ ඝාතනද එම සංවිධානය සිදු කර තිබෙනවා. මීට අමතරව LTT සංවිධානයේ විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා ඝාතන ප්‍රයත්නද සුවිශේෂී අවස්ථාවනවා. 2006 වසරේදී නැගෙනහිර පළාතේ මාවිල් සොරව්ව LTT සංවිධානයේ විසින් වසා දැමීමත් එය යළි විවෘත කරවීම පිණිස එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන නායකත්වයේ මත ශ්‍රී ලංකා හමුදා අධියත් කළ යුද මෙහෙයුම ඉන් ඔබට නොනවති ගමන් කර 2009 මැයි 18 වෙනිදායින් යුද ජයග්‍රහණයකින් නිමා වුණා. යුද්ධයේ පැවති සමයේදීත් ඉන් පසුවත් LTT සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඉන්දියාව, එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය, කැනඩාව ඇතුළු රටවල් 30කට අධික සංඛ්‍යාවක් තහනම් කිරීමට කටයුතු කළා. ඔස්ට්‍රේලියාව අවස්ථා කිහිපයකදී එය තහනම් කිරීමට උත්සාහ කළත් අභ්‍යන්තර දේශපාලන පීඩනය හමුවේ එය ව්‍යර්ථ වුණා. නමුත් LTT සංවිධානයට මුදල් රැස් කිරීම, දේපළ හෝ වත්කම් පරිහරණය 2001 වසරේ සිට ඔස්ට්‍රේලියාව තුළ තහනම් වනවා. SBS ප්‍රවෘත්ති අසුරෙන් මේ වාර්තාව SBS සිංහල වෙත සම්පාදනය කළේ කස්සප සෙනරත්.
9: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්.

0: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
1: Starting a new life in Australia isn't easy.
2: A lot of companies have rejected me.
3: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
1: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
4: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
5: ప్రముఖ పెళ్లే చిత్రపట దినహతేమ పేవిసి అతరపురం నర్మన్న ఎస్పీఎస్ వరల్డ్ మూవీస్ రూపవాహిని 32 నాలికావెన్ సహా ఆన్ డిమాండ్ వితిన్
6: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian radio. There is so much to explore. Check it out now on the SBS Audio app or website.
5: ලොවපුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill then SBS Audio app within.
7: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
8: All across America, Spectrum Business is helping small businesses do more within their budget. Like in Rochester, we're at this computer coding class where fiber-powered internet keeps ideas flowing free forever. And in Austin, our fast, reliable internet lets this gym stream classes all day.
9: One more, let's go.
8: Free forever. Get business internet advantage free forever when you get 4 mobile lines. Visit spectrum.com/freeforlife to find out how. Spectrum Business. Spectrum Internet is powered by fiber and connected to the premises by coaxial lines. Restrictions apply. Services not available in all areas.
10: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්
11: හොඳයි වෙලාව දැන් 11 විනාඩි 35යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉබෝලා පැතිරීම ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි අවස්ථාවක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ විශාල පිරිසක් මේ වෛරසය නිසා මේ වෙදිමිය ගිහිල්ලා තියෙනවා ඉතින් කොහොම වුණත් මේ දුර්ලභ ඉබෝලා වෛරසය ගැන දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි අවස්ථාවක් මේ නිසා ප්‍රකාශයට පත් කළා තවදුරටත් මේ වසංගතයක් වශයෙන් හැඳින්වෙන්නේ නැහැ කියලා තවුන් සඳහන් කරනවා. කොහොමුණත් ඉබෝලා ඉතා ඉක්මනින් බෝවන රෝගයක් වමනය රුධිරය හෝ ශුක්‍ර තරලය වැනි ශරීර තරල හරහා ආසාදනය වීමේ හැකියාව තියෙන ඉබෝලා වෛරසයට ඒ ඇතිකරන රෝග දුර්ලභ වුණත් දරුණු හෝ බොහෝ විට මාරාන්තික වෙන්න හැකියාව තියෙනවා. අප්‍රිකානු නිලධාරීන් ප්‍රථම වරට සිකුරාදා නවතම වසංගතය ප්‍රකාශයට පත් කළා. මේ වෙද්දි මරණ 65ක් සහ ආසාදිතින් 250 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ගැන හෙළි වෙලා තියෙනවා. එහෙමනම් ඔස්ට්‍රේලියාවේ ඉපදුණු සහ හැදුණු වැඩුණු අපේ දරුවන්ට අපේ අලුත් අවුරුදු සැමරුම දැනෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.
12: සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා ගිහිල්ලා තිබුණාට මේ සිංහල අලුත් අවුරුද්දේ අසිරිය තවමත් අපේ හිතවල නම් එහෙමම තියෙනවා. අපි SBS සිංහල සේවයේ ඔස්සේ විවිධ වැඩසටහන් ගෙනාවා මේ ඔස්ට්‍රේලියාව පුරා ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාව සිංහල අලුත් අවුරුදු සමරණාකාරය පිළිබඳව. එදී මට විශේෂම අවස්ථාව ලැබුණා මේ ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි එහෙම නැත්නම් ACT හි කැන්බරා නුවර ශ්‍රී ලාංකීය සංවිධාන එකමුතුව විසින් සංවිධාන කරපු සිංහල අලුත් අවුරුදු සමරුමකට සහභාගී වන්නට. ඉතින් මේ සමරුමේදී අදහස් දැක්වූ අපේ හිතවතුන්ගේ තොරතුරු මම මීට පෙර වැඩසටහනකදී ඔබ වෙත ගෙනාවා. ඉතින් අද සූදානම් වන්නේ එදා මේ අලුත් අවුරුද්ද සැමරුම පැවැත්වුණු අවස්ථාවේදී ඊට සහභාගී වෙලා හිටිය පොඩිත්තන් කිහිප දෙනෙක් එක්ක මා කරපු මේ කෙටි කතා බහ ඇසුරෙන් සකස් කරපු වැඩසටහනක් ඔබ වෙත ගෙන එන්නට. කැන්බරා නුවර ස්ටේජ් 88 කියන මේ එලිමහන් භූමි ප්‍රදේශයේ තමයි එදා මේ උත්සවය පැවැත්වුණේ. ඉතින් ඒ උත්සවයට සහභාගී වෙලා හිටිය පොඩිත්ත බොහොම කඩිසරව උනන්දුවෙන් ඒ තරඟවලට ඉසව්වලට සහභාගී වෙමින් හිටියේ. ඉතින් ඔවුන්ව කතා බහකට අල්ලගන්නවා කියන එක ටිකක් අපහසු කාරණයක් වුණා ඒ වෙලාවේදී. ඉතින් කොහොම හරි මට හැකි වුණා කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අදහස් විමසා සිටින්නට. ඉතින් අපි මතක් කරන්නට ඕන මේ දරුවන් බොහොමයක් දෙනා ඔස්ට්‍රේලියාවේ ඉපදුණු දරුවන්. ඉතින් ඔවුන් ඔස්ට්‍රේලියානු පරිසරය තුළ හැදී වැඩෙන්නේ. සමහර වෙලාවට ඔවුන්ගේ සිංහල භාෂා උච්චාරණය අපේ වගේ නෙවෙයි. නමුත් ඔවුන්ට උනන්දුව තියෙනවා සහ ආසාව තියෙනවා සිංහලෙන් කතා කරන්නට. ඉතින් මේ එදා උත්සව භූමියේදී මාත් එක්ක පුළු පුළුවන් විදිහට සිංහලෙන් කතා කරපු ඒ පොඩිත්තන්ගේ අදහස් තමයි මම ඔබ වෙත ගෙන එන්නට සූදානම් වන්නේ. මේ කතා බහට මුලින්ම එකතුනේ අයියා මලෝ දෙදෙනෙක්. ඒ තමයි නිරෝධ පද්ම පෙරුම අයියා සහ සමාධි පද්ම පෙරුම මල්ලි. මේ ඔවුන් දැක්වූ අදහස්.
9: හරි, ඉස්සල්ලාම නම කියන්න දෙන්නගෙම.
13: මගේ නම නිරෝධ පද්ම පෙරුම.
14: මගේ නම සමාධි පද්ම පෙරුම.
9: දැන් අවුරුද්දක සිංහල අවුරුද්දේ කැමැතිම දේ මොකද්ද?
13: මම කැමති මිනිසුගේ ඇඳුම් පාස පාස. මිනිසුගේ ඇඳුම් හරිම ලස්සනයි.
14: Performances.
9: What performances?
14: Peacock performance.
9: One of the Aurdu games wali kemathi ma?
13: Mama kemathi lime and spoon game ekak. Game harima tense. Tug of war mata dasai. Competition tenwane.
14: Lime and spoon race. Harima asai.
9: What food do you like most?
14: Egg bun. Egg bun. Egg bun and kottu.
13: මටත් කොත්තු ආසයි, ස්ප්‍රින් රෝල් ආසයි, පේස්ට්‍රි ආසයි, ඔක්කොම ආසයි.
9: මොනවද දැන් ඔය ඇඳලා ඉන්න ඇඳුම?
13: මටත් අලියා ෂර්ට් අදනවා. මගේ ෆේවරිට් ඇනිමල් එක අලියා. සුබ අලුත් අලුතත් වේවා.
14: සුබ අලුතක් වේවා.
12: හොඳයි, නිරෝධ සහ සමාධිගෙන් පස්සේ මට ඊළඟට මුණ ගැහුණෙත් ඒ වගේම අයියා මලෝ දෙන්නෙක්. මේ අයියා තිවෙන ආර්යදාස, මල්ලි යුවෙන් ආර්යදාස.
9: ඉස්සලම ඔයාලගේ නම් කියන්න බල.
15: මගේ නම තිවෙන්.
16: මගේ නම යුවෙන්.
9: අලුත් අවුරුද්දේ ආසම කෑම මොකද්ද?
15: පල් ටොෆි.
16: ඔව්, මං පල් ටොෆි ආසයි තු.
9: කැමතිම ගේම්ස් මොනවාද අවුරුදු ගේම්ස්?
15: පල් කපි හැන්ඩු.
16: බනි ඉටින් කොන්ටෙස්.
9: දැන් අද මොනවටද පාටිසිපේට් කරේ?
15: පුට ආයොන් ද එලෙෆන්ට් ඇන්
16: 50 මීටර් රේස්.
15: 50 මීටර් රේස්, බැලූන් ඩෑන්සින්
16: ඇන් ලයිම් ඇන් ස්පූන්.
15: කනා මුට්ටිය.
9: What happened?
16: Mama didn't know 50 meter race. Mama did not against Aya.
15: Mama deka ava.
16: Lime and spoon. Mama force ava. Mama didn't know.
9: මොකද්ද මේ ඇඳලා ඉන්නේ?
16: Traditional Sri Lankan dress. Meka sarama. Meka shirt එක.
9: සිංහල අවුරුද්දේ කැමැතිම දේ මොකද්ද?
15: Kama.
16: Games එක.
9: මොන කැමද?
15: Sweets, coffee, pot milk coffee, pol coffee, cow, kiribat.
9: හරි. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා දෙන්නම කිය.
16: සුබ අලුත් අවුරුද්දක් වේවා.
15: සුබ අලුත් අවුරුද්දක් වේවා.
12: තිවෙන් සහ යුවෙන්ගෙන් පස්සේ මට කතා කරන්නට අවස්ථාව ලැබුණේ තෙනුකි දිසානායක දියණිය සමගින්.
17: මට මතකයි ඉතින් පොඩි කාලේ ඉඳලා මේ අවුරුදු උත්සව වලට එනවා මගේ යාළුවොත් එක්ක. එදා ඉඳන් හිටපු යාළුවා මට හම්බෙලා තියෙන ගොඩක් කට්ටිය මේ වගේ දේවල්. මට මේ වගේ දේවල් වලට ආවම තමයි දැනෙන්නේ මගේ කල්චර් එක ළඟක් දැනෙන්නේ. මම අම්මා තාත්තලත් එක්ක එන දවසක්, අපේ පවුලම එකතු වෙලා එන දවසක් ගොඩාක් මම ආසයි මේ වගේ දේවල් වලට. මේ මට මතක් වෙනවා මගේ රට ගැන, මගේ අම්මයි තාත්තයි යන රට ගැන. මට ඉගෙන ගන්න හම්බෙනවා. මම ගොඩක් ආස කරනවා අවුරුද්දෙන් අවුරුද්දට. මට චුටිකයි නම් මතකයිනේ මේ වගේ වට ආවා. ඉතින් මම ලුකු වෙනකොටත් මම කැමති ඒ පොඩි කාලේ විදිහටම සතුටෙන් එන්න.
9: අවුරුද්ද කියලා කියන්නේ අවුරුදු ක්‍රීඩා, ඊට පස්සේ අවුරුදු කෑම. ඔය දෙකෙන් ආසම දේවල් මොනවද?
17: අවුරුදු ක්‍රීඩා කැමති. හැබැයි අවුරුදු කෑම තමයි මම කැමතිම. මම හරිම ආසයි අවුරුදු කැමති කන්න.
9: මොනවද ආසම කෑම?
17: කොකිස් කැමති. කෑවුම් කන්න ආසයි. කිල්බත් කන්න ආසයි.
9: හරි. දැන් මේක බලන් ඉන්න අයට මොනවද ඔයාලට කියන්න තියෙන විශේෂම වාගේ ජෙනරේෂන් එකේ අයට?
17: පුළුවන් තරම් බලන්න මේ වගේ දේවල් ඇවිල්ලා ඉන්වෝල්ව් වෙන්න, ඒ වගේ දේවල් වලට ආසාවක් මේ හදාගන්න. බිකෝස් අපේ කල්චර් එකේ කෑල්ලක් මේ ඔක්කොම ඒවා ගොඩා ලස්සනක් තියෙනවා මේ අවුරුදු උත්සව වල. ඒවා මොන දෙයක් වුණත් ඔය පාඩම් කරන්න ගොඩාක් තිබුණත් ඔය පාඩම් කරන ඒවා නෙවෙයි අන්තිමට මතක තියෙන්නේ. මේ වගේ දේවල් යාළුවොත් එක්ක කරපු දේවල්, පවුලත් එක්ක ඇවිල්ලා කරන්න හම්බ වෙච්ච දේවල් තමයි අන්තිමට මතක තියෙන්නේ කියලා. සුබ අලුතෝ දක්වේවා.
12: ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි කැන්බරා නුවර පැවැත්වුණු අලුත් අවුරුදු සැමරුමේදී අපත් සමග අදහස් බෙදාගත් පොඩිත්තු කියපු දේවල්. ඉතින් සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ පරණ හිතවත්කම්, නෑදෑකම් අලුත් කරගන්න එක, ඒ වගේම අපේ සම්ප්‍රදායන් රැකගෙන අපේ වැඩිහිටියන්ට ගරු කරමින් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට රැගෙන යන එක. ඉතින් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වඩාත්ම සතුටින් සමරන්නේ අපේ දරුවන්. ඉතින් ඒ දරුවන්ට තමයි මේ සම්ප්‍රදායන්, මේ වටිනාකම් අපි දායාද කරන්නටත් ඕන. ඉතින් ඔවුන් මේ තරම් උනන්දුවෙන් මේ අපේ සාම්ප්‍රදායික ඉසව්වලට, අපේ උත්සවවලට සහභාගී වීමම ස්ථාවත්ම සතුටට කාරණයක්. ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර දහස් ගණනක් ඈත ඔස්ට්‍රේලියාවේ හැදී වැඩුණත් ඔවුන්ට ශ්‍රී ලංකාව පිළිබඳ තියෙන හැඟීම සහ ශ්‍රී ලංකීය සංස්කෘතිය සහ සම්ප්‍රදායන් පිළිබඳ ඔවුන්ට දැනෙන වටිනාකම තමයි මං හිතන්නේ මෙහිදී අපට ඉතිරි වෙන වටිනාම පණිවිඩය. ඉතින් ඒ සුන්දර සටහනත් සමගින් සමගන්නටයි සූදානම් වන්නේ කැන්බරා නුවර සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයේදී අපත් සමග කතා බහට එකතු වුණු අපේ පොඩිත්තන් නිරෝධ සහ සමාධි පද්ම පෙරුම තිවේන් සහ යුවේන් ආර්යදාස ඒ පුතාලට වගේම තෙනුකි දිසානායක දියණියටත් අපේ ගෞරවනීය ස්තුතිය. අපි තවත් දවසක තවත් වැඩසටහනකින් හමුවෙමු. මම කස්සප සෙනරත්. අයිබුවන්.
18: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්. ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.

0: Starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
4: ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකතුම සවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩෙඩ්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින් SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබඩවියට නැතිනම් SBS audio app download කරගන්න. අදම SBS audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

0: ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ඉතාම වේගයෙන් පැතිරෙන වෛරසයක්. අවුරුදු පුරාම මේ රෝගය තිබුණත් ශීත කාලයට ළඟා වෙද්දී මේ තත්ත්වය වැඩි වෙනවා. ඉතින් ඔබේ පවුල මේ වසරේ ෆ්ලූ සීසන් එහෙම නැතිනම් මේ උණ සමයට සූදානම්ද? අද අපි කතා කරන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැඩි අවදානමක් තියෙන්නේ කාටද යන්න පිළිබඳවයි. ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගන්න හොඳම කාලය කවද්ද සහ දැන් දරුවන් සඳහා එන්නත් කටු භාවිතා නොකර එන්නත ලබා දෙන්න තියෙන ක්‍රම මොනවද කියලා මේ විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙනෙනවා. ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ සාමාන්‍ය උණ රෝගයක් නෙමෙයි. මේ හරහා බරපතල තත්වයක් ඔබට ඇති කරන්න පුළුවන්. බොහෝ දිනක දින කිහිපයකින් මේ හරහා සුවය ලැබෙනවා. නමුත් සමහරුන්ට මේක බරපතල තත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. 2025 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1700කට වඩා වැඩි බවට තොරතුරු වාර්තා වෙනවා. බොහෝ දිනක් මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන සැලකිල්ලක් නොදක්වන බව සිඩ්නි නුවර වෛද්‍ය මයිකල් රයිට් පවසනවා. මේ හරහා දරුණු පෙනහළු ආසාදන සහ රෝහල් ගත කිරීම පවා සිදුවිය හැකි බව ඔහු පවසනවා.
1: So a lot of us think it's just like a cold, but it is a serious condition which kills hundreds of Australians every year. Many thousands of Australians are admitted to hospital with influenza because it's a serious respiratory infection. Sometimes you'll recover quickly, but older Australians and particularly young children and also people with other health conditions like diabetes and asthma are more likely to get lung infections, pneumonia and need to go to hospital.
0: ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ලක්ෂණ සාමාන්‍ය සෙම් ප්‍රතික්ෂාවකට හා සමාන ලක්ෂණ ගෙන දෙනවා. උණ, ඇඟේ කැක්කුම්, හිසරදය, උගුරේ වේදනාව වගේ රෝග ලක්ෂණ දවස් ගණනක් තියෙන්නට පුළුවන්. මේ වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ කැස්සෙන්, කිවිසුම් වලින් සහ නාසයෙන් ගලන සොටු දියර වලින් තවත් අයෙකුට පැතිරියන්නට පුළුවන්. අත් හොඳින් සෝදන එක, කැස්සක් හෝ කිවිසුම් යද්දී මුඛය ආවරණය කිරීම වගේ සනීපාරක්ෂක පුරුදු මේ රෝගය පැතිරීම අඩු කරන්න උපකාරී වෙනවා. නමුත් මේ සඳහා එන්නත ලබා ගැනීම හොඳම ආරක්ෂාව සලසන ක්‍රමය කියලා වෛද්‍ය මයිකල් රයිට් පවසනවා.
1: The advantage of getting vaccinated is that you reduce the risk of you getting sick. You actually make sure that you're much less likely to get a serious infection, but you're also less likely to spread the virus to other people. So getting vaccinated is the best thing you can do to protect yourself, your family, and also your community.
0: Kuda daruan, vayaskataya, gebini mawarun saha, digukalina roga thiyenaya, me influenza virus nisa wedi avadanamakata lakwenawa. ඒත් සෞඛ්‍ය සම්පන්න අයත් දරුණු ලෙස රෝගී වෙන්න හැකියාවක් මේ වෛරසය නිසා ඇති වෙනවා. ඕස්ට්‍රේලියානු රජය මාස 6කට වැඩි සෑම දිනකටම වාර්ෂිකව මේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගන්න කියලා නිර්දේශ කරනවා. සමහර පුද්ගල කණ්ඩායම්වලට මේ එන්නත නොමිලේම ලබා දෙනවා. ඕස්ට්‍රේලියානු රෝගපාලන මධ්‍යස්ථානයේ වෛද්‍ය ස්ටෙෆනි විලියම්ස් ඒ ගැන වැඩිදුර තොරතුරු පවසනවා. කුඩා දරුවන්, වයස්කත අය, ගැබිනි මවරුන් සහ ඇතැම් රෝගී තත්ත්වයන් ඇති අයට මේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත නොමිලේ ලබා දෙන බව වෛද්‍ය ස්ටෙෆනි පවසනවා.
2: We recommend everybody over the age of 6 months gets a flu vaccine every year. And there are some groups of people for whom that vaccine is provided free under the National Immunisation Program. And they include children aged 6 months to 5 years, adults aged 65 and over, pregnant people, Aboriginal and Torres Strait Islander individuals aged 6 months and over, and a group of people with some specific medical conditions.
0: ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් වගේම සමහර ඖෂධ සල්වලින් සහ ප්‍රාදේශීය සහ එන්නත් මධ්‍යස්ථානවලින් ඔබට ලබා ගන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන ගණනාවකින් මේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගත හැකි බව වෛද්‍ය ස්ටෙෆනි පවසනවා.
2: You can get a flu shot in many healthcare settings, including your local doctor, local council immunisation clinic, community health centres, Aboriginal health services and some pharmacies across Australia. And depending on state and territory arrangements, that may include in some hospitals as well.
0: ඒ වගේම වර්තමානයේ වන විට අවුරුදු 2017 අතර දරුවන්ට එන්නත් කටු භාවිතා නොකර මේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගන්න හැකියාව තිබෙනවා. මේක නාසය හරහා ලබා දෙන එන්නතක්. දෙමාපියන්ට සහ දරුවන්ට මේක ලොකු සහනයක් කියලා වෛද්‍ය මයිකල් රයිට් පවසනවා.
1: This vaccine has been used for a number of years, particularly in the UK, Italy, Spain, Sweden, Finland, and so it's now in Australia. And so it's a nasal spray being made available in some states for free for children between the ages of 2 and 5. And we know that kids at that age don't really like having injections. And also their parents are less likely to bring them in because no one at that age really likes a needle.
0: උණ රෝගය අවුරුදු ඕනෑම කාලයකදී හැදෙන්නට පුළුවන්. ඒත් වැඩිපුරම පැතිරීම සිදුවෙන්නේ ජූනි සිට සැප්තැම්බර් කියන කාලය අතරතුරදී. කෙසේ වුවත් සීත කාලයට මාස 3ක් හෝ 4කට කලින් මේ එන්නත ලබා ගත්තොත් මේ හරහා හොඳම ආරක්ෂාව ලබා ගන්න පුළුවන් කියලා විශේෂඥයන් පවසනවා. අප්‍රේල් සහ මැයි මාසවලදී මේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත ඔබ ලබා ගත්තොත් ඉන් පසුව එන සීත කාලයට හොඳ ආරක්ෂාවක් ඔබට ලබා ගන්න පුළුවන් කියලා සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මේරු ශීල් පවසනවා.
3: The optimal timing of protection is about 3 to 4 months. That's why we recommend autumn to start or winter months for people to get influenza vaccines. But when they come into the market around April, May, and when it's convenient or they're available through workplaces, that's the best time to get vaccinated. Particularly for people who are traveling, I think it's good to get vaccinated 2 to 3 weeks before you're traveling, because we know it takes about 3 weeks for your immune system to be at the peak of your response.
0: ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හැම අවුරුද්දේම වෙනස් වෙන නිසා ඊට ගැළපෙන එන්නතක් හැම අවුරුද්දේම නිර්මාණය කරනවා. ඒ නිසා වාර්ෂිකව මේ එන්නත ලබා ගැනීම ඉතාම වැදගත්. එන්නතෙන් පසුව සමහරුන්ට උණගතියක්, ඇඟේ කැක්කුම් හෝ ඇඟේ මාංශ පේශී තදවීමක් වගේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒත් ඒවා සාමාන්‍යයෙන් දින කිහිපයකින් අඩු වෙලා යනවා. කෙසේ වුවත් මේ හරහා බරපතල ආසාත්මිකතා ඇතිවීම ඉතා දුර්ලභ බව විශේෂඥයන් පවසනවා.
3: All vaccines tend to have some common side effects like pain and swelling, redness, all of those things that you get after a needle, or it can lead to some mild fever which will often resolve by itself. Very, very rarely there are some side effects like getting a severe allergic reaction. And that's why often when you get the vaccine, the doctor or the pharmacist will ask you to wait for 15 to 20 minutes. Because if there's going to be a reaction that soon after in that winter, that might happen.
0: ඔස්ට්‍රේලියාවේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය අනුව විවිධ ඉන්ෆ්ලුවෙන්සා එන්නත් වර්ග තිබෙනවා. ඔබට සුදුසුම එන්නත ගැන තමන්ගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමත් මෙහිදී වැදගත් වෙනවා. මේ ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන ඔබට ගැටලු සහගත තත්ත්වයන් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබේ පවුලේ වෛද්‍යවරයා සමග කතා කරන්න කියලා වෛද්‍ය මයිකල් රයිට් පවසනවා.
1: Have a chat with your GP because there's a range of flu vaccines, some for people over 65, some for younger people. If you do have any concerns or worries why you might not want to have the vaccine, your GP should be able to explain if the vaccine's right for you.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
5: හොඳයි එහෙනම් මේ ගීතයත් එක්ක සමුගන්නවා කසප සෙනරත් දිනේෂ් ලීනගේ සමගින් මම නිපුන දරංගොඩ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයබෝවන්.